ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. අදත් මේ සුන්දර ඉරිදා සැඳෑවේදී ලක්කඩ සහෘද අඩපය සමගින් ඔබ හා සම්බන්ධවීම ලැබීම භාග්‍යයක්. FM තරංගමාලා 106.1 ඔස්සේ වෙලින්ටන් ඇක්සස් ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සිට අදත් සජීවීව ඔබ වෙත ගෙන එන ලක්කඩ සහෘද අඩපයට මූලික දායකත්වය ලබා දෙන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ මගිනුයි. ආයුබෝවන්. වෙල්කම් ටු ලක්කඩ. The Voice of Sri Lanka in Wellington, sponsored by United Sri Lankan Association. ඉතින් අදත් වෙලින්ටන් පුරවරයට ඉතාමත් සුන්දර දවසක් වුණා. වැඩි අවරශ්මයක් නොතිබ්බත් වැසි සහිත කාලගුණයක් තිබ්බේ නැති හින්දම මම හිතන්නේ වෙලින්ටන් පුරවරයට ඉතාමත් සුන්දර දවසක් වුණා අද දවස. ඉතින් අද ඔබ අප හමුවන්නේ ජූලි මාසයේ අවසාන ලක්කඩ වැඩසටහනත් එක්ක. ඉතින් 2026 අවුරුද්දේ මාස හතක්ම ගෙවිලා අවසාන වේගෙන යනවා. ඉතින් සමාවන්න අද මා ඔබ වෙත ඔබ වෙනුවෙන් තෝරාගත්ත ගීත ගැන යමක් කියනවා නම් ඔබ දන්නවා සමහර කාලවලදී ලංකාවේ ගීත ශාස්ත්‍රයේට පුංචි පුංචි වෙනස්කම් එකතු වුණා. මෑතදී ඔබ දන්නවා යෞවනයන් වැළඳගත් අලුත්ම ආරක ගීත ටිකක් තිබ්බා. ඒවා අමුසින්දු කියලා රසික රසිකාවියන් ඒවා වැළඳගත්තා. ඒ වගේම ඊට කාලකට කලින් කවි සිතිවිල්ලක් ගීත වුණු අවස්ථා ගොඩාක් තිබ්බා. ඉතින් අද මා ඔබ වෙනුවෙන් තෝරාගත්ත මේ ගීත සියල්ලක්ම වගේ කවි සිතිවිල්ලක් කවියෙකුගේ හිතේ හටගත්ත රෝපණය වෙච්ච පුංචි කවි සිතිවිල්ලක් ක්‍රමයෙන් වර්ධනය වෙලා එය කවිය ගීතයක් බවට පෙරළුණු අවස්ථාවක් තමයි අද මා ඔබ වෙනුවෙන් තෝරාගත්ත මේ ගීත හැම එකකම තියෙන්නේ. ඉතින් මෙම රචකයා මෙම කවි සිතිවිලි හටගත් පුද්ගලයා ඔබට දායාද කළ පුද්ගලයා ගැන කියනවා නම් ඔහු තමයි සශික සදීප්. ඉතින් මේ යෞවන තරුණයාගේ අපිට දකින්න තියෙන ඉතාමත් සුන්දරත්වයක් තමයි මේ ඔහුගේ කවි සිතිවිලි ඉතාමත් හදවතට දැනෙන විදිහට ඔහු නිරූපණය කරලා තියෙනවා. එම කවි සිතිවිලි ගීතයක් වෙද්දී ඒක ඔබට හොඳින්ම දැනේවි. ඉතින් අපි ඔහුගේ පළවෙනි ගීතය ලෙසින් මං ඔබ වෙනුවෙන් තෝරාගත්තේ ඔහුගේ මధు සමය කියන ගීතය. මේ ගීතයට පදනම් වුණු කවියත් ඔහුගේ නිර්මාණයක්. ඉන්පසු ඔහු එම මේ ගීතයක් විදියට හඬ එකතු කරලා තියෙන්නේ තරිඳු ජයසිංහ විසින්. ඉතින් අපි මේ සුන්දර ගීතයට යොමු වෙමු.

ඉතින් කවියකට ඒ වගේම කවියක තියෙන අරුත් බව ගැන කියන්නට ඇත්තටම එම ගීතය ගොඩාක්ම හේතු වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම කවි හිත් කවි අදහස් ඉතාමත් සුන්දරයි. ඉතින් අන්තර්ජාලය සරද්දී මට පුංචි කවි සිතිවිලි ටිකක් හම්බ වුණා. මම හිතුවා ඒක ලක්කඩු සහෘද ඔබ සමගින් බෙදා හදා ගන්නට. ඉතින් කාව්‍යමය බව පුංචි

හාස්‍යයකට ලක් කරපු අවස්ථාවක් මට හම්බ වුණා. ඉන්දික ගුණවර්ධන කවිය තමයි මේක මේ විදිහට ලියලා තියෙන්නේ. තිබුණනම් නැටි අපට වනලා වනලම කැඩිලා මිලට. ඇත්තටම පුදුම